Enti mame fra wo ma na wo ma no so fra wo ma me. Fra wa dam fo na wa dam fo so fra na dam. Aye nyina